ආයුබෝවන් මේ බදාදත් සුපුරුදු පරිදි ආදරයෙන් සතුටෙන් හරවත් කතා බහකින් ඔබ හමුවට එන යෝන් සඳල්ල සමග එකතු වෙලා එන්න ආදරණීය ඔබ සැමවම සුබම සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. අද අපි ඔබ පුංචි ගමනක් එක්කගෙන යනවා. ඒ ගමනට එයා ටිකට් එකක්වත් බෑග්

0: කතනයෙන් සහය වෙනවා අමෝද්‍යානි, රුවන්ගි, ඩිල්ෂන්, මදු. වාදනයෙන් පුලිත් සහ ඩිල්ෂන්. ගායනයෙන් අපේ පුංචි ගායනා කැල මොදන්සවි, දිනගි සහ ඔනෙදි. ඔයාල ඔක්කොමලා ආයුබෝවන් කියලා මේ ප්‍රෝග්‍රෑමකට අපි පිළිගන්නවා. මදු, මුලින්ම මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ළමා කාලය කියන වචනය ඇහුනහම ඔයාගේ හිතට මුලින්ම එන්නේ මොකද්ද?
1: සන්දිනි, ළමා කාලය කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ තියෙන සුන්දරම කාලය කියලා තමයි මට මතක් වෙන්නේ. ඒ කාලේ අපිට ජීවිතේ වගකීම් කියන එක හරිම අඩුයි. අම්මලා තාත්තලා අපි බලා ගන්නවා, අපිව ඉස්කෝලේ යවුවා, අපේ කෑම බීම හැමදේම පෝෂණය ගැන හොයලා බැලුවා. ඉතින් අපිට දැන් වගේ වගකීම් කියන එක හරිම අවම ප්‍රමාණිකෙන් තමයි පුංචි කාලේ තිබ්බේ. ඉතින් ජීවිතේ සුන්දරම කාලය පුංචි කාලය තමයි. මං අමෝද්‍යගෙන් අහන්න කැමතියි ඔයාගේ පුංචි කාලේ කොයි වගේද කියලා.
2: අතර මදු, ළමා දිනය, ළමා කාලය ගැන මුලින්ම මම මතක් වෙන්නේ අපිට ඉස්කෝලේ ළමා දිනේ දවස් දුන්න අයිස්ක්‍රීම් එක. ඒක ඇත්තටම දැන් හිතනකොට හරියම් පොඩි දෙයක්. ඒත් ඒ කාලේ අපිට මෙංගලා තිබ්බ ළමා දිනේ එහෙම අයිස්ක්‍රීම් එකක් දෙනවා කියන එක අපිට ඇත්තටම ලොකු සතුටක්. මට මතකයි, ඉතින් අපි ඒ කාලේ බලාගෙන හිටියේ කවද්ද අයිස්ක්‍රීම් එක හම්බෙන්නේ, මොන වගේ ෆ්ලේවර්ස්ද හම්බෙන්නේ, අපි ආලෝත් ෂෙයා කරපු විදිහ. ඒව ඇත්තටම පුංචි දේවල් වුණාට දැන් ඇත්තටම සුන්දර මතකයන්නේ.
0: ඔව් අම්ම, මං හිතන්නේ මට නම් මතක් වෙන්නේ මතු අර පුංචි කාලේ අම්මගේ සාරියකුත් ඇඳගෙන අර බෝනිකු ටිකත් එකතු කරගෙන පුංචි දාප සෙල්ලම් ගෙවල් ටික තමයි. රුවන්ගේ වාට මොනවා හරි මතක් වෙනවද?
3: ඔව් සඳුනි, මට මතක වෙන්නේ පොඩි කාලේ නංගි මල්ලිත් එක්ක සෙල්ලම් කරන ඒවා. ඒගොල්ලොත් එක්ක මට කියන්නේ පොඩිම කාලේ මතකයක් තමයි ස්කූටරයකින් පදිනවා. ඒ ස්කූටරයෙන් මම හිතන්නේ ගොඩක් විදිහට මම ඉගෙන ගත්තේ ෂේ කරන්න. ඉතින් ඒ පොඩි කාලේ මට තියෙන ලොකු මතකයක් තමයි ඒ දෙන්නත් එක්ක සෙල්ලම් කරන එක.
0: ඒ කියන්නේ මං හිතන්නේ දැන් මේ අපි හැමෝටම ගොඩාක් මතක තියෙනවනේ. අපේ පොඩි අයටත් ගොඩාක් මතක ඇතිනේ. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔක්කොටම ඉස්සෙල්ලා මේ පුංචි ලෝකේ ලස්සන අපට මතක් කරන ගීත ගොන්නකුත් එක්කනේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අද අපි පළවෙනි ගීතයට දැන් යමු. මේ එඩ්වර්ඩ් චායිකොඩි ගායනා කරන අඹයාලුවෝ ටෙලිනාට්‍ය කටුවකුලේ ගීතය.

0: කටුවකුලේ ඇහෙනකොට හිතත් එක්කම මතක ටිකකුත් අවදි වෙනවා නේද? ළමා කාලය එදා සහ අද ගැන හිතුවොත් දිල්ෂාන්, අපේ ළමා කාලය සහ අද දරුවන්ගේ ළමා කාලය අතර ඔයා දකින ලොකුම වෙනස මොකද්ද?
1: ඔව් සඳුනි, මං හිතන්නේ අපි අර ළමා කාලයකම අපි ඒ අර්ථකථනය කරන විදිහයි. මං හිතන්නේ අද ළමයෙක්ගෙන් ඇහුවොත් වාගේ ළමා කාලය මොකද්ද කියලා අපිට දැන් අර්ථකථනය කරන්න වෙන විදිහයි මං හිතන්නේ ලොකු වෙනසක් තියෙනවා. මොකද මට නම් ඇත්තටම ඔයාලා කියපු ඔක්කොම උත්තරත් එක්ක මට මතක් වෙන්නේ පාරේ සෙල්ලම් කරපුවා. හරි, අපි ගිහිල්ලා අපි ඔය ගේවල් කියන්නේ දන්න ගස්වල නැගලා ගෙඩි කඩන් කාපු ඒවා, යාළුවොත් එක්ක ඔය දුවලා පැනලා වැටිුණු ඒවා, ඔය වගේ දේවල් තමයි මගේ ළමා කාලේ මතක් වෙන්නේ. ඉතින් මං හිතන්නේ අද ළමයින්ට අපිට අපි පොඩි කාලේ තිබ්බ නැති ගොඩාක් දේවල් තියෙනවා. මං හිතන්නේ තාක්ෂණයත් එක්ක ඇවිල්ලා තියෙන ස්මාර්ට්ස් ෆෝන්, එතකොට ඉන්ටර්නෙට්, ඔන්ලයින් ලර්නින්, ඔය වගේ හැම දෙයක්ම අද එයාලට තියෙනවා. නමුත් එකම ප්‍රශ්න තමයි, ඒ කියන්නේ සීමාවක් නැතුව හැමදේම තිබ්බත් එයාලට, නමුත් අද එයාලට මං හිතන්නේ අද අඩුවෙන්ම හම්බෙලා තියෙන දේ තමයි කාලය. මම හිතන්නේ අපිට ඒ තිබුණ ඒ නිදහස අද පොඩ්ඩක් විතර එයාලට අඩු වෙලා තියෙනවා. මොකද අද හැමදේම එයාලට ඉක්මනට, ඒ කියන්නේ කොහොමද අපි කියන්නේ, ඒ දවස්වල අපිට හම්බුණ අපිට ඇත්තටම ගලක් කොලක් වුණත් අපි ඒ දවස්වල අල්ලන් සෙල්ලමකටදී ඒක තල්ලු කරන, අපි ගලක් කල් හම්බුණොත් ඕකෙන් බට්ට පයිනවා, ඔය වගේ. ඉතින් ඉතාමත් සුන්දර ළමා කාලයක් අපිට තිබ්බා. මම කියන්නේ අපිටත් ඉතින් අපේ ගෙදවල් වලින් ඇත්තට මේ දවස්වල පාඩම් කරන්න කිය කිය ඕන තරම් අම්මලා තාත්තලා ඉතින් බයිනවා. මං හිතන්නේ ඉස්කෝලේ ටීචර්ස්ලා වුණත් ළමා කාලේ මං හිතන්නේ අපේ පන්ති වලට කියන්නේ දෙයර සෙක්ෂන් එකේ දඟම පන්තිය මේක තමයි. ඉතින් ඔය වගේ ඉතින් හැම පන්තියරම කියනවා. නමුත් ඉතින් ඔය වගේ තමයි මං හිතන්නේ අද මං හිතන්නේ තාක්ෂණය සහ ලෝකයේ යන වේගයත් එක්ක ඒ අද ඉන්න ළමයින්ටත් ඒ වේගයට සරිලන විදියට එයාලගේ දවසේ වැඩ කටයුතු සහ එයාලගේ ගිනීමද හැමදේම එයාලට ඇඩ්ජස්ට් කරගන්න වෙලා තියෙනවා. ඉතින් වරදක් කියන්න බෑ, ඒ ලෝකයේ ඉස්සරහට යනකොට හැමදේම වෙනස් වෙනවා. ඉතින් අපිට වඩා හොඳ ළමා කාලයක් අපේ අම්මලා තාත්තලාට තිබුණා. ඉතින් අපිටත් මෙහෙම ළමා කාලයක් තියෙනවා. නමුත් ලෝකයත් එක්ක අද අපිට නොතිබ්බ සුන්දර ගොඩක් දේවල් එයාලට අත් විඳින්න පුළුවන්. මොකද අපි පොඩි කාලේ අපිට ප්ලේස්ටේෂන්ස් තිබ්බේ නෑ, අපිට පොඩි කාලේ අපිට හැම ස්මාර්ට් ෆෝන් සහ ගෙදර ඉඳන් වුණත් ඉගෙන ගන්න පුළුවන් එහෙම තාක්ෂණ සහයක් අපිට නොතිබුණාට අද කාලේ ළමයින්ට අසීමිත හැමදේම තාක්ෂණයද, එයාලට කැමති සංගීතයද, ස්පෝර්ට්, ක්‍රීඩා හැම දෙයක්ම ඉතාමත් හොඳට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් ඉතින් අද වෙනකොට ලෝකේ අද වර්තමානයේ තියෙනවා. ඉතින් ඕකේ හොඳ නරක බෙදාගෙන තමන්ටත් කාලයක් උපයෝගී කරගෙන, එතකොට ගෙදර පවුලේ කට්ටියත් එක්ක මට මතක් වෙනවා, ඒ කියන්නේ අපි පොඩි කාලේ පන්ති ඇරිලා හරි ඉස්කෝලේ හරි ආවට පස්සේ ඉතින් අපි ඔය අම්මා තාත්තා කමන බත් කඩක් කාලා කොච්චි සීයාගේ මොකක් හරි කතාවක් අහගෙන ඔහොම තමයි ඉතින්. ඉතින් දැන් වෙනකොට ක්ලාස් එක ඉස්කෝලේ ක්ලාස් ප්‍රැක්ටිස් ඉතින් ඔය වගේ පොඩ්ඩක් විතර අර ෂෙඩියුල් එක ළමයින්ට පොඩ්ඩක් ටයිට්. නමුත් එහෙම මම කියලා කලිනුත් කිව්වා වගේ ඒක තමයි අද හැටි. අපිට කලින් කට්ටිය අපිට වඩා නිදහසක් භුක්ති විඳින්න ඇති. නමුත් එයාලට නොතිබුණු දේවල් අද අපිට තියෙනවා. අපිට පස්සේ එන පරම්පරාව අපිට නොතිබුණු දේවල් ගොඩාක් භුක්ති විඳී ඉස්සරහට. ඉතින් එයාලා ඒ දේ හොඳ නරක බෙදාගෙන හොඳට ඒ දේ වලින් උපරිම ප්‍රයෝජන ගත්තොත් මං හිතන්නේ ඒ කාලයට උචිත වෙන විදිහට සුන්දර ළමා කාලයක් එයාලටත් ගත කරන්න පුළුවන්.
0: ෂන්, මං හිතන්නේ ඔයා කිව දේ හරියටම හරි. දැන් ඉස්සර අපේ ළමා කාලේ දැන් ළමා කාලේ වෙනස්නේ. ඉතින් අර ඔයා කිව්වා වගේ තාක්ෂණයයි මේ හැමදේම වෙනස් වෙන ලෝකේ. ඉතින් අපේ ළමා කාලේ චුට්ටක් විතර වෙනස් වෙනවා. මට නම් මතකයි ඉතින් අර අපේ පොඩි කාලේ ආච්චිලා ඔයා කිව්වා වගේ බත් කවනකොට කියපු කතා, එහෙම නැත්නම් හඳ හාමි හරි කවුරු හරි කිරි පැනීගෙනල්ලා දෙයි වගේ කියන කතා. ඉතින් ඒ වගේ කතා අපි ගොඩක් ඇහුවානේ. ඉතින් මං හිතන්නේ මේ නොවෙනස් වෙන ලෝකේ වෙනස් වෙන්න නැති වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන්න නැති එකම දේ මං හිතන්නේ ඉරයි හඳයි කියලා. ඉතින් මෙච්චර මේ අපි දැන් හඳ මාමා ගැන හැමෝගෙන්ම කතා කරපු එකේ මං හිතන්නේ අපේ ඊළඟ ගීතයට මං හිතන්නේ ඒක හොඳ ඕපනින් එකක් වෙයි. මොකද අපේ ඊළඟ ගීතය තමයි සීටී ෆෙනෑන්ඩෝ මහත්තයා ගායනා කරන අම්බිලි මාමේ ගීතය. අපි ඒකත් අහලම බලමු.

0: ඔබ මේ එකතු වෙලා ඉන්නේ යෝන් සඳැල්ල සමගයි. අද අපේ කතාබහ ළමා ලෝකය ගැන. ඉතින් අම්බිලි මාමා ගැන කතාවක් කියනකොටම මට අහන්න හිතුනේ ඔයාලගෙන් ඔයාලත් කතන්දර වලින් සින්දු වලින් පාඩම් ඉගෙන ගත්ත කට්ටියද කියලා. ඉතින් මේ හැමදේම ඉගෙන ගන්නකොට ළමා ලෝකයේ ලොකුම වචනයක් තමයි මේ ඉගෙනීම කියන්නේ. මං හිතන්නේ අම්මලා තාත්තලා ආච්චිලා සියලා ගොඩක් වෙලාවට පුංචි අපේ හැමෝටම කියන්නේ හොඳට ඉගෙන ගන්න පුතේ කියලා. එහෙමත් නැත්නම් ඔයා ලොකු වුණාම කවුද වෙන්නේ කියලා. ඉතින් ඉගෙනීම කියන වචනය ඇහුනහම අපිට මුලින්ම මතක් වෙන්නේ පොත්, පාසල, ගෙදර, වැඩ සහ විභාගනේ. ඉතින් සමහර වෙලාවට ඒව නෙමෙයි අර අපි කියන ෆන්ම දේව. සමහර වෙලාවට ළමයි ඉගෙන ගන්නේ අර අපි ෆෝමල් එජුකේෂන් කියන එකෙන් නම් විතරක් නෙමෙයි කියලා තමයි මං හිතන්නේ. මතු, ඔයා මොකද හිතන්නේ? ඔයා හිතන්නේ ළමේ ඉගෙන ගන්න ඉස්කෝලෙන් විතරමද?
1: මං හිතන්නේ සඳුනේ ළමයෙක් ජීවිතේ ඉගෙන ගන්න ඉස්කෝලෙන් විතරක්ම නෙමෙයි, අපේ මූලික අධ්‍යාපනය පෙරපාසලෙන් පාසලෙන් අපි ගත්ත වුණාට අපේ ගෙදර කියන්නේ අපි ජීවිතේ ඉගෙන ගන්න පටන් ගන්න පළවෙනි තැන. අපේ අම්මගෙන් අපි ඉගෙන ගන්නවා, අපේ තාත්තගෙන් අපි ඉගෙන ගන්නවා, ආච්චි සීයා, අපේ ළඟින් ඉන්න නෑදෑයෝ, ඒ හැම දෙනාගෙන්ම අපි විවිධ දේවල් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න අතරේ අපි කරන සෙල්ලම් වලින් අපේ සොෆ්ට් ස්කිල්ස් හැදෙනවා. අපි යාළුවෝ එක්ක කොහොමද ආශ්‍රය කරන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. ඒ වගේම තව අපි හිතුවොත් අපි නිකන් සෙල්ලම් කරන්න ගියත් අපි කෑම ගන්න ගියත් දැන් සඳුනි හොඳටම දන්නවා ඇති ඒක, කියන්නේ පොඩි ළමයේ කෑම ගන්නකොට ඒගොල්ලෝ ඇඟිලි තුඩු වලින් අරගෙන ඒ සංවේදීතාවයන් කොහොමද ඉගෙන ගන්නෙ. ඒ හැමදේම පාසලෙන් විතරක් නෙවෙයි අපේ ජීවිතේ විවිධ අවස්ථාවලදී ළමෙක් ඉගෙන ගන්න දේවල් ගොඩක් කරනවා.
0: මම හිතන්නේ ඒක හරි මදු. මොකද දැන් අර අපේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න දේවල් වලට අමතරව අපි දැන් ගොඩක් වෙලාවට ළමයි අර එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියනනවා. ඉතින් දැන් මම පොඩි කාලේ නටන්න ගියා. සමහර ළමයි සින්දු කියන්න යනවා. ඉතින් සමහර ළමයි ක්‍රීඩා කරන්න යනවා. ඉතින් මං හිතන්නේ මේ ඉගෙනීම කියන්නේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න දේම විතරක් නෙමෙයි. ඉතින් අර ඔයා කිව්වා වගේ අර අම්මලත් එක්ක ඉන්නකොට, ආච්චිලා සීයලත් එක්ක ඉන්නකොට අපි ජීවිතේට අර ලයිෆ් ස්කිල්ස් කියන දේවලුත් පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්නවා. මේ ටියුෂන් වලට මොන හරි කියන්න තියෙනවද ඒක ගැන?
2: ඔසෝනි, මං හිතන්නේ ඔයාලා දෙන්නම කියපු දෙයට මං 100% එකඟ වෙනවා. ඉතින් කොහොමද මම මේකට තව එකතු කරොත්, මං හිතන්නේ දැන් අපි වැඩි හිටියට විතර මං හිතනවා ළමයෙක් වුණාම එයාලට අර මේ වැරදි කරන්න පුළුවන් සේෆ් ස්පේස් එකක් තියෙන්න ඕනේ අද සමාජයේ. මම හිතන්නේ එයාලා මොකද වැරදි කරනවා කියන එකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා එයාලා. එතකොට ඒ කියන්නේ ඉස්කෝලේ නැගිටිනවා කියලා අපි කියන්නේ. එතකොට අනික පාඩම කියන ඉගෙනීම ඉස්කෝලේ ලකුණු වලට විතරක් සීමා විය යුතු නැහැ. මොකද අපේ ළමයි ගොඩක් දක්ෂයි අද කාලේ ඉන්න. එයාලා සමහර විට ගණිතයට විතරක් නොවෙන්න පුළුවන් දක්ෂ. ඉතින් අපි අර ළමයෙක්ගේ හැකියාව කියන එක අද ඔයාගේ පේපර් එකට ලකුණු කීයද කියලා අහන එකට වඩා මං හිතන්නේ අපි ඊට වඩා අද පුළුල් වෙන්න ඕනේ අපි අහන ප්‍රශ්නයක් වුණත්. මොකද අපිට පුළුවන් සරලව යාගෙන් අහන්න, අද මොනවද අලුතින් ඉගෙන ගත්තේ, අද මොනවද අලුතෙන් අත්හදා බැලුවේ, අද ඔයාට කමක් හරි වෙච්ච හොඳ දෙයක් මොනවාද, නරක දෙයක් මොනවාද. නැත්තම් මොකද අපේ අපි ඒ කියන්නේ හොඳ නරක තියෙනවා සමාජයේ. ඉතින් අපි අපිට ඇහෙන දකින්න දේවල් තියෙනවා. සමහර අවස්ථාවලදී ළමයින් පීඩාවට පත් වෙනවා. ඉතින් අර විභාගයට අඩු ලකුණු ගත්ත කෙනෙක් විදිහට. නමුත් සමහර විට එයාගේ එක්ක ගායනයෙන් වෙන්න පුළුවන්, වාදනයෙන් වෙන්න පුළුවන්, ක්‍රීඩාවකින් වෙන්න පුළුවන්. එයා උපරිම තලයක ඉන්නවා. ඉතින් අපිට අර
1: අපේ ලෝකෙ ඉස්සරහට යන්න අපිට වෙනස් විදිහට හිතන ළමයිත් ඕනේ,
2: ගොඩක් ඕනේ. අනික අර ප්‍රශ්න අහන ළමයින් ඕනේ ගොඩක් අපිට. මදු, මොකද මේ එයාලා එහෙ ඇයි මොකද කියලා එහාන ප්‍රශ්නේ ඉතාමත් වටිනවා. ඒ කියන්නේ අපි කවදාක්වත් ඒ ළමයෙක්ට වැඩිහිටියෙක්ගෙන් දෙයක් අහලා දැනගැනීමේ ඒ තියෙන අවකාශය, ඒ කුතුහලය නැති කරන්න හොඳ නෑ. මොකද ප්‍රශ්න ඇසීමෙන් තමයි මම හිතන්නේ එයාලා ගොඩාක් ඉගෙන ගන්න.
0: ඔවර මං කියන්නේ අර ටෙරබල් ටූස් කියන්නේ අර අවුරුදු 2 විතර ඉඳලා ළමයි අහන්නේ, බට් වයි මොන ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා ඇයි ඒ ඇයි කියන කුතුහලේ ප්‍රශ්නය තමයි මං හිතන්නේ අර ළමයිගේ කියවරියෝ සිටිය කත් එක ගොල ඉගෙන ගන්න. ඉතින් මේ රුවන්ගේ ඔයා දැන් මෙහෙ ගොඩක් හැදුණු වැඩින කෙනෙක් හැටියට මේ ඔයත් මං හිතන්නේ දැන් මාත් එක ගත්තත් ඔයත් නටන්න ගියා පොඩි කාලේ ඉඳලා. ඉතින් ඒ වගේ අමතර දේවල් වලින් ඔයත් මං හිතන්නේ ඉගෙන ළමයෙක් හැටියට ඉගෙන ගත්තද ඒකේ වටිනාකමක් තියෙනවා කියලා ඔයා අපේ අසන්නන්ට කියන්න මොනව හරි තියෙනවද?
3: ඔව් සඳුනි, මං හිතන්නේ මේ ස්කෝලේ එජුකේෂන් එකෙන් විතරක් නෙවෙයි, නිකන් අමතර දැන් මම තුවා කිව්ව වගේ නැටුවා, මේ මං AFL ගැහුවා. එතකොට මං හිතන්නේ එක එක ඒවෙන් අපි ගොඩක් ඉගෙන ගන්නේ ෂේර් කරන්නයි, මං කියන මං ඉගෙන ගත්තේ ෂේර් කරන්නයි. ටීම් වර්ක් කියන එක මං හිතන්නේ එජුකේෂන් එකට වඩා වටේ අර අමතර ඒවෙන් තමයි ගොඩක්ම මට ඒව ඉගෙන ගන්න පුළුවන් වුණේ. අර එතකොටවත් දැනගන්නවා නිකන් කොයි තැනද වා ස්පීක් කරන්න ඕන, කොයි තැනද වා ඉන්න ඕන කියන මම හිතන බිහේවියර්ස් එහෙම ගොඩක් වට අමතර ඒවෙන් ස්කෝලටත් වඩා මං හිතන්නේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ওই වගේ දේවල් තමයි මම මගේ චයිල්ඩ්හුඩ් එකෙන් මට මතක ඉගෙන ගන්නවා.
0: ඔව්, ඉතින් මට තේරෙන හැටියට දිෂාන් මේ ඉගෙනීම කියන්නේ ලොකු ගමනක් නේද? ඉගෙනගත් يعني පළවෙනියට ඉපදුන දවසේ ඉඳලාම අපි ඉගෙන ගන්නවානේ. දැන් අද වෙනකලුත් පොඩි හරි දෙයක් අපි හැමෝගෙම හැමතැනකදීම ඉගෙන ගන්නවා. ඉතින් මේ ගමනේ පුංචි තැනකින් අපි පටන් ගන්න. සමහර විට පොඩි ළමෙක් ඉපදුන වෙලාවේ අඬනවා. එතන ඉඳලා ඒගොල්ලෝ අකුරකින් ඊට පස්සේ වචනයකට ඊට පස්සේ වචනකින් කතාවකට. ඉතින් මේ ඔහොම ඉගෙනගෙන ඉගෙනගෙන යන ලෝකේ අපි කියන පළවෙනි වචන අයන්නනේ ලංකාවේ සිංහල හොඩිය හැටියෙන් නම් අයන්න තමයි අපි ඉස්සෙල්ලාම කියන්නේ. ඉතින් අපේ ඊළඟ ගීතය මේකට පොඩි ආරම්භයක් අරන් දෙනවා. මොකද ඊළඟ ගීතය වෙන්නේ අපේ විශාරද නන්දා මාලනියන් ගායනා කර අර අයන්න කියන සින්දුව. ඉතින් අර ලෝකේ පළවෙනියටම කියන අයන්න වචනෙත් එක්ක ඒ සින්දුව අහලා ඉමු අපි.

0: නන්දා මාලිනියන් ගායනා කළ අයන්න කියන්න, දුවන්න පනින්න, නටන්න ගයන්න මේ හැමදේම අපේ පුංචි ළමයි කරන කියන දේවල්නේ. ඉතින් මෙච්චර වෙලා අපි ඒගොල්ලොන්ගේ ඉගෙනීම ගැන, ලකුණු ගැන කතා කරද්දී මං හිතන්නේ අපේ ළමයි හැමෝම එක වගේ නෑනේ. මං හිතන්නේ හැම ළමයෙක්ම එකම විදිහට හිතන්නෙත් නෑ, එකම විදිහට ඉගෙන ගන්නෙත් නෑ, එකම දෙයට කැමති වෙන්නෙත් නෑ, එකම විදිහට තමන්ගේ අදහස් කියන්න කැමති වෙන්නෙත් නෑ. ඉතින් මං හිතන්නේ හැමෝම වෙනස්. මේ අර අර එක අත්තක පිපුණට මල් මේ හැම මලක්ම වෙනස් කියනවනේ දිල්ෂාන්. ඔයා මොකද හිතන්නේ? මේ ඔයා හිතන්නේ දැන් එක ළමයෙක් ඉගෙන ගන්න විදිහ, එතකොට තව ළමයෙකුට ඉගෙන ගන්න විදිහට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට එක ළමයෙක් කතා කරන විදිහ තව ළමයෙක් කතා කරන විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙනස් වෙන ලෝකේ අපි මං හිතන්නේ ගොඩාක් ළමයි ආශ්‍රය කරනවා, ගොඩාක් ළමයි දකිනවා. ඉතින් ළමයි එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. ඉතින් ඔයා හිතන්නේ මේ ළමයි හැමෝම එකම විදිහකින් බලන එක හොඳද? එහෙම නැත්නම් අපි එක එක පැතිවලින් ළමයිව බලන්න ඕනේද?
1: ඔව් සුන්දරි, මම හිතන්නේ ඇත්තටම තව දරුවෙක් තව දරුවෙක්ට සමාන විය යුතු නැහැ. ළමයි එක එක විදිහ, ඒක තමයි ඇත්ත. ඉතින් අර මම කලිනුත් කිව්වා වගේ එක එක ළමයින්ට එක එක හැකියාවල් තියෙනවා. එතකොට එක එක යාලා දේවල් ඉගෙන ගන්න හරි යාලා එක එක දේවල් එක්ස්ප්‍රෙස් කරන විදිහේ වේගයක් තියෙනවා. එතකොට සමහර අය කතාවෙන් එක එක්ස්ප්‍රෙස් කරනවා, සමහර අය හරිම නිහඬයි. එතකොට සමහර අය එක්කෝ අපි කියමු චිත්‍රයකින් වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට එක්කෝ එයාලා හැසිරෙන විදිහ. ඉතින් මට ඔහොම කියද්දි අතර මතක් වෙනවා මේ ලස්සන චිත්‍රපටයක් අපි පොඩි කාලේ බලපු මේ ටාරේ සමීම්පර්. ඒ කියන්නේ ඔය ළමයි කියනකොට ගුරු භූමිකාවත් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අපි ළමයෙක්ගේ හැකියාව හඳුනා ගන්න ඕනේ. ඉතින් එතකොට අපි ළමයෙක්ව නරකයි, කම්මැලි, මෝඩයි කියන තැනට දාන්න අපි ඉක්මන් විය යුතු නැහැ. අපි ඊට කලින් වැඩිහිටියෝ විදියට මං හිතන්නේ මුලින්ම හිතන්න ඕනේ ඇයි මේ, මොකක්ද මේ ළමයාගේ හැකියාව මොකක්ද කියන තැනට අපි මුලින්ම උත්තරය හොයාගන්න ඕනේ. ළමයෙක්ව අර අපි කියන්නේ එක කැටගරයිස් කරනවට වඩා නෝටි කියයි අපි, හරි ඒ වගේ ලේසි වගේ ඒ වගේ වචන වලින් දමල ගහන්න කලින් මං හිතන්නේ අපි මුලින්ම ළමයෙක්ගෙන් ඇත්තරම මොකද්ද ළමයාට කළ හැකි කියන දේ මේ බලන්න. මොකද අපි හිතුවොත් ළමයෙක් ඉස්කෝලේ යන්න කැමති නැහැ කියනවා නම් එතකොට ඉතින් අපි ඒක අර වැඩිහිටිය විදිහට හිතන්න ඕන ඉස්කෝලේදී ප්‍රශ්නයක් වද්ද. ඉතින් ඒ වගේ එතකොට අපි අර ළමයේ කඩනකොට අඬන්න එපා, ඔව ඔහොම තමයි කියනවටත් වඩා ඉතින් අපිවත් එක්ක ඉන්නවා, මොකද්ද උනේ, කොහොමද අපි මේකට පිළියමක් යොදන්නේ. ඉතින් මං හිතන්නේ ඒ වගේ හැමෝගෙම තියෙන වෙනස්කම් අපි ඉගෙන ගන්න ඕන. අර අපි අර මාළුවෙක්ට ගස් නගින්න උගන්නලා හරියන්නේ නැහැ සඳුනි. ඉතින් ඇත්තට අපි දැනගන්න ඕනේ ආ මාළුවෙක් නම් එයාට පුළුවන් හොඳට පීනන්න. ඉතින් එතකොට වැඩිහිටියෝ විදිහට, ගුරුවරු විදිහට මං හිතන්නේ ළමයෙක් හොඳට අධ්‍යයනය කරලා, ළමයා හොඳට කියවලා, ඒ ළමයාගේ හැකියාවන් මොකක්ද කියලා අඳුනගෙන යාළේ ඒකට ඉදිරියට යන්න පන්නරය ලබා දෙනවා නම් මං හිතනවා මේ පුංචි ළමයින්ට අහස තමයි යාළගේ ලිමිට් එක.
0: ඔව් මං හිතන්නේ දැන් මම වැඩ කරන ෆීල්ඩ් එකත් එක්ක ලස්සන තැනකට ගෙනාවා ඩර්ෂාන්. මොකද දැන් ළමයි කියන්නේ අර දැන් ලෝකේ scientific terms එක බලනකොට අර neuroaffirming, neurodivergent කියලා ළමයි එක එක අර අපි කියන්නේ ස්පෙක්ට්‍රම් එකක තමයි ඉන්නේ. සමහරලාට ඒගොල්ලෝ අපි normal හරි typical හරි කියන ළමයේගේ normal එක නෙමෙයි සමහර ළමයේගේ වෙන්නේ. ඉතින් නමුත් එහෙමයි කියලා ඒ ළමයාව අර ඔයා කියන වගේ විශේෂයි අරකයි කියලා ආයිල් කරන්න ඕනේ. ඒගොල්ලෝගේ ලිමිට් එක අහස ඇත්තෙන් මර කිව්වා වගේ ඒගොල්ලෝ ඉගෙන ගන්න විදිය වෙනස්. සමහර අය මං හිතන්නේ ටැක්ටයිල් එහෙම නැත්නම් සෙන්සරි වලින් ඉගෙන ගන්න, සමහර අය අහලා ඉගෙන ගන්න. ඉතින් කොටිම කිව්වොත් මම වුණත් දැන් යුනිවර්සිටි යනකොට අර මමත් ගොඩක් වෙලාවට විෂුවල් ලර්න කෙනෙක්. ඉතින් එතකොට අර අපි ඉගෙන ගන්න විදිහ වෙනස්. ඉතින් මේ දැන් පොඩි කාලේ බැලුවාම මම ගොඩක් ලයික් ලැජ්ජා එහෙම කැරක්ටර් එකක් කියලා තමයි ගොඩක් අය කිව්වේ. නමුත් ඉතින් දැන් නම් මම එහෙම නැහැ, දැන් කටකාරය කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් ඒ වගේ මං හිතන්නේ අර ළමයි පොඩි කාලේ ඉන්න කට්ටියම නෙමෙයිනේ දැන් ඉන්නේ. අමෝ ඉතින් ඔයා මොකද හිතන්නේ? ඔයා පොඩි කාලේ කටකාරය ගෑල්ලමේද හෙමනැන්නම් අර නිශ්ශබ්ද මේ අහිංසක කියන පුංචි ගැල්ලවේද
2: සඳන ඇත්තටම අත්මගේ අම්මලා තීචසල කියන තියෙන ම පඩක් දඟකාර කටකාර ළම පිදිර තම ඉඳල තියෙන්නේ වැඩිහිට කියන හැමදයක් මහන් නැතුව නිශ්ශබ්ද නැතුව පොඩක් දඟකාර විදිර තම ඉඳල තියෙන්නේ ඒ වගේ ම පොතපත විතරක් නෙමෙයි එක්ස්ට්‍රා කරිකුල දේවල්ත් ගොඩක් කරා ඒවලට තමා වැඩියම් හිත ගියේ මේ නැටුම් ස්පෝර්ට්ස් වගේ දේවල්ට තමා වැඩියම් හිත ගියේ ඇත්තටම ඉතින් දැන් ආපෝ හැල්ල බලද්දි හිතන්නේ හැමලම ඒව යන හිතද්දි හැමලමක්ම වෙනස් කියන එක එක ළමෙක් පොත් කියවන්න ආස වෙන ප්‍රාන්ත තව කෙනෙක් ස්පෝර්ට්ස් වලට ඉතින් තව කෙනෙක් ඩාන්සින් හෝ මියුසික් වලට ඉතින් ඒ දරුවා කියන පොත්වල දක්ෂ නැත්තම් ඉගෙන ගන්න අපිට හිතන්න බෑ අරගෙන ගන්න කැමති නෑ කියලා ඒ සමහර ලාවට යාලගේ ස්ට්‍රෙන්ත්ස් ඇන් ටැලන්ස් කියන වෙන පැත්තක ඉතින් මං හිතන්නේ ඉතින් ඒ හැටික ටැලන්ස් අඳුනගෙන ඒ විදිහ ඒ පැත්ත වලින් ග්‍රෝ වෙන්න දෙනවා නම් තමා ගොඩක් වැදගත් කියලා.
0: ඔව් මං හිතන්නේ මේ අමෝ ඔයා කිව්ව කතාව හරිය ළමයාගේ ටැලන්ට් එක අයිඩෙන්ටිෆයි කරන එක තමයි දෙමව්පියන් හැටියට වැඩිහිටියන් හැටියට හොඳම හරි කරන්න හොඳම දේ කියලා මටත් හිතෙනවා. ඉතින් අර අර පාට මල් ගොඩක් එකතු වුණාම අර වත්තක් ලස්සන වෙනවා කියනවනේ. ඒ වගේ විවිධ අදහස් විවිධ හැකියාවන් තියෙන දරුවන් එකතු වුණාම ඉඩ ලැබුණාම ඒගොල්ලෝ අපේ ලෝකෙත් ලස්සන කරනවා. ඉතින් ඒ කන්සෙප්ට් එකත් එක්ක මං කැමතියි අපේ අනිත් ගීතයට යන්න. ඉතින් අද ගොඩක් සින්දු තියෙන හින්දා අපේ මීළඟ ගීතය තමයි නන්දා මාලනියන් අයත් ගායනා කරන මල් කියන්නේ කාට කාට ගීතය. ඒකත් අහලම ඉමු.

0: අද යොවුන් සැඳැල්ලේ අපේ ළමා කාලය, ඉගෙනීම, දරුවන්ගේ වෙනස්කම් මේ හැම දෙයක් ගැනම කතා කරන්නේ. ඉතින් මං හිතන්නේ දැන් ළමයෙක්ගේ දැන් අපි කතා කරාම ඩල්ට් කෙනෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට අපිට තියෙන ජොබ් එක තමයි ගොඩක් වෙලාවට වැඩට යන එක, නැත්තම් ජීවිතය අනිත් දේවල් බලන එක. ඇත්තටම කවුරු හරි මගෙන් ඇහුවත් එහෙම ළමයෙක්ගේ ජොබ් එක මොකද්ද කියලා මම දෙන උත්තරේ නම් සෙල්ලම. ඔයා මොකද හිතන්නේ මදු? ඔයා හිතන්නේ ළමයෙක්ගේ ජොබ් එක සෙල්ලමද, එහෙමත් නැත්තම් වෙන මොකක් හරිද?
1: ඇත්තටම ජොබ් එක කියන වචනේ ඇතුලේ මං හිතන්නේ සඳුනි ළමයෙකුට කරන්න තියෙන ඇත්තම සෙල්ලම් කරන එක තමයි. අපි පොඩි කාලේ ඉතින් ජොබ් එකක් විදිහට දෙයක් කරන්නේ නැහැනේ. හැබැයි ඒ සෙල්ලම ඇතුලේ අපි ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම හිතන්නේ අපි හිතුවොත් ඒ පුංචි කාලේ කරන සෙල්ලම් සමහර විට අපි කඩයක් දාන්න පුළුවන් සෙල්ලමට. ඊට පස්සේ කවදා හරි දවසක ඒ ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක කවුරු හරි කෙනෙක් අනාගතේ හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න, අර ඒ වගේ අඩිපාර හැදෙන්න පුළුවන් අපි පුංචි කාලේ කරන දේවල් එක්ක. මං හිතනවා ඉතින් ජොබ් එකක් විදිහට නොවුනත් සෙල්ලම කියන්නේ හරි වටින දෙයක් කියලා.
0: ඔව්, මං හිතන්නේ පොඩි ළමයෙක් සෙල්ලමකින් අර ඔයකි වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මදු. දැන් පොඩි ළමයෙක් ඔයා හිතන්නේ ඔය කාර්යයකින් සෙල්ලම් කරනවා කියලා. ඉතින් දැන් ඔය කාර්යයකින් සෙල්ලම් කරනකොට සමහර විට ඒ ළමයාට ඒ කාර් එක සමහර විට යට හොනේ ඩ්‍රයිව් කරන්න වෙන්නේ නැති. ඒගොල්ලෝ දැන් ඔක වටේ එලෝ ඉන්නකොට තව ළමයෙකුට ඒ කාර් එකම දුන්නොත් ඒ ළමයා සමහරට වෙන විදිහකින් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ ළමයා හිතන්නකෝ මොකක් හරි බිල්ඩින් බ්ලොක්ස් වලින් තව එකක් හදලා අර කාර් එක ගිහලා ඩාංගල් හපන්න පුළුවන්. ඊට පස්සේ එයාට අරක වැටෙනවත් එක්ක එයා ගොඩක් සතුටු වෙනවා. ඉතින් දැන් අර එක ළමයෙක් අපි කියන විදිහට අර ඩිස්ට්‍රක්ටිව් ප්ලේ විදිහකින් බලනවා, අනිත් ළමයා අර එයා රෙපිටිටිව් ප්ලේකින් තමයි එයා ඉගෙන ගන්න. ඉතින් අර මං හිතන්නේ සෙල්ලම කිව්වස් එකම සෙල්ලම ගොඩක් ළමයි එක එක විදිහෙන් තමයි ඉගෙන ගන්න.
1: ඇත්තටම
0: මේ ඉතින් දැන් මං හිතන්නේ දැන් අපි වැඩිහිටියෝ හැටියට සෙල්ලම් කරනවා කියන එක ටිකක් අමුතු දෙයක් නේ අපිට. කියන්නේ දැන් අපිට ළමයි දුන්නොත් අපි හැමෝටම හැම වැඩිහිටියම මං හිතන්නේ සෙල්ලම් කරන්න බෑ. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ ට්‍රයි කරනවා අර දැන් ළමයි මොකක් හරි කරනවා නම් එයාලගේ අයිඩියා එකක් සෙල්ලමට එකතු කරන්න. ඒ කියන්නේ දැන් ළමයාට ඕනේ ඩ්‍රයිව් කරන්න, ළමයාවිල්ලා කාර් එක අම්මට දුන්නට අම්මටත් ඕනේ ඒක ඩ්‍රයිව් කරන්න නෙමෙයි. හැබැයි අම්මට ඕනේ මේක වෙන වෙන තැන් වලට ගෙනහිල්ලා ළමයාට වෙන වෙන මොනවා හරි කියලා දෙන්න නෑ. ඒ
1: කියන්නේ වැඩිහිටියන්ට ඕන විදිහට ළමයින්ට සෙල්ලම් කරනවා කියන
0: එක ටිකක් අර ඒක මං හිතනවා දැන් සමහරවිට සෙල්ලම් කරනවා කියන එක වැඩිහිටියෝ අපිත් ඉගෙන ගන්න ඕනේ දෙයක් කියලා. මේ ඉතින් දැන් රුවන්ගේ අම්මෝ ඔයාලා පොඩි කාලේ සෙල්ලම් කරානේ. ඉතින් ඔයාලා සෙල්ලම් කරනකොට මං අහන්න කැමති ඔයාලා කරපු සෙල්ලම් වලින් ඔයාලා ඉගෙන ගත්ත දෙයක් තියෙනවද? දැන් ඔයාලා මේ ජීවිතේ අද මේ වැඩිහිටියෙක් නැත්තම් ඉස්කෝලේ ගිහිල්ලා ජොබ් එකක් කරන කෙනෙක් හැටියට ඇප්ලයි කරන.
2: ඔව් සඳුනි, මේ මං හිතන්නේ මං කලින් කිව්වා වගේ මං සෙල්ලම් කරලා ඉගෙන ගත්ත ලොකුම දේ තමයි ෂේ කරන්න කොහොමද කියලා. මම හිතන්නේ ඒක වැඩ පොලේ වුණත් ඉස්කෝලේ වුණත් ඒක තැනක් නැහැ. ඒක වට හැම තැනකම ඇප්ලයි කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ මට සිබ්ලිංගස් දෙන්නෙක් ඉන්නවා. මම හිතන්නේ ඒ දෙන්නත් එක්ක සෙල්ලම් කරලා ඔයා කොහොමද ටෝයි එකක් හෝ ඕනම දෙයක් ටීවී එක බැලුවත් මොන චැනල් එකද ඒ වගේ පොඩි දේවල් වල වුණත් ඉගෙන ගත්ත ලොකුම දේ තමයි ෂේ කරන එක.
0: ඔව්. එතකොට අමෝ ඔයා මොනවා හරි එහෙම ඉගෙන ගත්ත දෙයක් හරි එහෙම මොනවා හරි දෙයක් සැබෑ ජීවිතේ දැන් පාවිච්චි කරනවාද?
3: ඇත්තටම පොඩි කාලය සෙල්ලම් කරපු දේවල් වලින් යාළුවොත් එක සෙල්ලම් කරලා ටීම් වර්ක් එක තමා මට මතක් වෙන ලොකුම දේ. කියන්නේ අපි පොඩි කාලේ සෙල්ලම් කරපු දේවල් ෂෙයා කරපු විදිහ, එකිනෙක කාලේ කියන්නේ කවුරු හරි වාරයක් යනකම් ඉන්න විදිහ, ඒ වගේ දේවල් තමයි ඉතින් මම දැනුත් ජීවිතේ පාවිච්චි කරတဲ့ දේවල් කියලා මට හිතෙන්නේ.
0: මං හිතන්නේ ඩියර්ෂාන් මදු මම ලොකුවටම ඉගෙන ගත්තේ මං හිතන්නේ ප්‍රොබ්ලම් රෙසොලියුෂන් කියන ඒරියා එක. කියන්නේ දැන් ඉස්සර මට හොඳටම මතකයි දැන් බෝනික් එකෙක් වුණත් මම තරහ වෙනවානේ. මේ බෝනික්ක මං කරන දේ කියන්නේ නැතුවම මම කොට කරගෙන ගහනවා. ඉතින් එතකොට අර දැන් මං ඒ ඉගෙන ගත්ත දේවල්ෙන් එතකොට ආදැම් මේක හරියන්නේ නැහැ වෙන විදිහකින් මේක කරන්න ඕනේ වගේ දේවල් මම ඉගෙන ගත්තනේ. මම හිතන්නේ ඒ වගේ දැන් අපි ටීම් වර්ක් ගැන කතා කරා, ෂෙයා කරන ගැන කතා කරා, ප්‍රොබ්ලම්ස් ගැන කතා කරා. එතකොට දැන් එක එක දේවල් අපි ගැන කතා කරන්න මේ සෙල්ලම් වලින් ඉගෙන ගන්න
1: life skills හම්බුණා සෙල්ලම් කරලා.
0: life skills ගොඩක් හම්බුණා. ඉතින් මේ මං හිතන්නේ ටියුෂන් අපිට ඊළඟට තියෙන සින්දුව තමයි මේ මිදුලේ වැලි මාලිගාව. මං හිතන්නේ පොඩි කාලේ දඟ ළමෙක් හරි වගේ නම් ඔයත් මිදුලේ වැලි එක්ක සෙල්ලම් කරලා තියෙනවද? වැලි මාලිගා හදලා තියෙනවද?
4: ඇත්තට සොනේ මට මිදුල නම් වැලි තිබ්බේ නැහැ. නමුත් මම හිටපු ගෙදර බීච් එකේ මුහුදෙන් වැඩි ඈතකනේ මේ තිබ්බේ. ඉතින් මං මාලිගා ඔක්කොම ඇදුවේ බීච් එකේ. ඉතින් ඇත්තරම වැලිත් එක්ක ඉතාමත් සුන්දර අතීතයක් තිබ්බා. හැබැයි ඉතින් මට කියන්න ඕනේ ඒ වෙද්දි මට මං හිතනවා මාත් එක්ක ඉතින් අපේ අම්මලා තාත්තලාත් සෙල්ලම් කරන්න. ඉතින් අර කලින් ඔයාලා කියපු දෙයට එකතු කරන්න. ඉතින් අර ළමයෙක් එක සෙල්ලම් කරනවා කියන එක කවදාක්වත් අර කාලයක් ආදැමීමක් නෙමෙයි. අර අපි අපේ සෙල්ලම ළමයාට අපේ සෙල්ලමේ නීති දානවට වඩා ඒ වෙලාව මං හිතන්නේ අපි ළමයාගේ මට්ටමට ගිහිල්ලා සෙල්ලම් කරන එකෙන් මං හිතන්නේ ඒ ළමයා ගැන ගොඩාක් දේවල්, ඒ කියන්නේ සල්ලි වලට ගන්න බැරි ඒ මතක එක්ස්පීරියන්සස් ගොඩක් මං හිතන්නේ ඉතාමත් හොඳ ආදරණීය එක්ස්පීරියන්ස් ටිකක් යොදාගෙන මම හිතන්නේ අපිට ගන්න පුළුවන් ළමයෙක් එක්ක ඒ අපි ගෙවන කාලේ.
0: ඔව්, ඒ කියන්නේ ළමයෙක් එක්ක සෙල්ලම් කරන දේවලුත් අපිටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා, ළමයා ඉගෙන ගන්නවා වගේම. ඉතින් එහෙනම් අපි ඊළඟ ගීතයත් අහලා බලමු. මේ තමයි මිදුලේ වැලි මාලිගාව.

0: විදුලිය වැලි මාලිගාව සමග අපි අද වැඩසටහනේ අවසාන මිනිත්තු කීපයට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි අපේ ළමා කාලයට ගියා, අද දරුවන්ගේ ලෝකෙ දිහා බැලුවා, ඉකිනීම, වෙනස්කම්, එතකොට අපි සෙල්ලම ගැන කතා කරා. ඉතින් මේ ගොඩාක් දේවල් කතා කරන මේ පුංචි ලෝකේ පුංචි ළමයි එක්ක මං හිතන්නේ දැන් මෙතනත් ඉන්නවා නැත්නම් පොඩි ළමයි තුන්දෙනෙක් අද අපිත් එක්ක ගායනය එකතු වුණා. ඉතින් මේ ඒගොල්ලොන්ගේ ලෝකෙත් බලනකොට ඒගොල්ලොන්ගේ අපේ ලෝකේ එක ලොකු වෙනසක් තියෙනවානේ දේවශාන්. ඉතින් මේ මං ඔයාගෙන් ඇහුවොත් ඔයා දැන් ආයි පොඩි කාලෙට ගියොත් මොනවා හරි දෙයක් වෙනස් කරන්න හිතෙනවද?
1: අමාරු ප්‍රශ්නයක්. මුකුත් වෙනස් කරන්න හිතනවාද කියන හනේ ප්‍රශ්න මන්න හිතන්නේ නැහැ. මුකුත් වෙනස් කරන්න ඕනේ කියලා මං හිතන්නේ. අර ඔයාලා කිව්වා වගේ ඒ කරපු සෙල්ලම්, ඒ කරපු වැරදි, ඒ හම්බෙච්ච යාළුවේ ඔක්කොම අම්මලා තාත්තලාත් එක්ක සියලා ආචිලාගේ ඉගෙන ගත්ත දේවල් මං හිතන්නේ ඒ ඔක්කොමත් එක්ක තමයි ඉතින් අද අපි අද මෙතන ඉන්න ඒ දාපු ෆවුන්ඩේෂන් එක. අපි හිතන්නේ ඒ දාපු පදනම අපිට උදව් වෙලා ඇති. ඉතින් වෙනස් කරන්න ඕන ඉතින් මං හිතනවා. අර ඕනම ළමයට තිබ්බගේ තව ටිකක් ඉගෙනීමට කාලය දුන්න නම් කියලා හිතෙයි. තව ටිකක් එක්කෝ ඉගෙනීම නැත්නම් තව ටිකක් සෙල්ලමට අවධානය යොමු කරලා නම් හොඳයි කියලා හිතෙයි. ඉතින් ඒත් මම කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. මම ඒ ගෙවපු ඒ සුන්දර මතකයන්, කියන්නේ මට මතකයි සඳුනි අපේ ගෙවල් ළඟ තිබ්බ බාගට හදපු යාළුවෙක්ගේ ගෙදරක්. ඔය අපි සාමාන්‍යයෙන් අවුරුදු 6-7 වසර වෙන්නේ නැති. ඉතින් අපිට හිටියේ අපේ ගෙවල් ළඟ හොඳ යාළුව කැලක්. ඉතින් අපි ඇත්තටම ඒ ගෙදර අපි අපේ ගම්පලාතේ අපි එකතු වෙලා එතන රැස්වීම් තියලා අවුරුද්දට ගමෙන් සල්ලි එකතු කරලා අපි දන්සල් දුන්න පොඩි ළමයි ටික. එතකොට අවුරුදු අලුත් අවුරුදු උත්සව කරා. එතකොට අපි සමහර දවසවලට ඔය උයාගෙන කාපු අවස්ථාවක් තිබ්බා. අර සෙල්ලම් මැටි කෝප්ප වාජන හදාගෙන ඉතින් ඒ වගේ ලස්සන මතකයන් තිබ්බා. ඉතින් මං හිතනවා කිසිම වෙනසක් කළ යුතු නෑ. මං හිතන්නේ මං හරිම කැමති ආපහු ඒ කාලයට යන්න තිබ්බනම්. මොකද අද තියෙන මේ වගකීම් වගේ නෙමෙයි මේ දවස්වල ඉතාමත් හරිම සුන්දරයි. ඉතින් පොඩි කාලේ අපි හිතනවා ඉක්මනට ලොකු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි ලොකු වුණාම අපි හිතනවා අපි පුළුවන් තරම් අයියෝ අපිට ආපහු පොඩි වෙන්න තිබ්බනම් කියලා.
0: ඔව් ඒක නම් මම 100%ක් එකගයි. මොකද මාත් කැමති පොඩි කාලේට ආයන්න පුළුවන්. අර වගකීම් නැහැ, ප්‍රශ්න අඩුයි, නීති රීති අඩුයි. අර පොඩි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා අම්මලා දෙන දෙයක් කාලා පොතක් පතක් බලාගෙන කාටුන් එකක් බලාගෙන ඉන්න තියෙන කාලේ ඇත්තටම සුන්දරයි. ඉතින් මං හිතන්නේ දරුවෝ එකතු වෙලා සතුටු වෙන්න ගොඩාක් දේවල් අපිට ඕනේ නැහැ. අපිට ඇත්තටම තියෙන පොඩි පොඩි වෙලාවේ, දැන් මේ වගේ රටක කාර්යබහුල ජීවිත ගත කරන අපි හැමෝටම දරුවෝ එක්ක ඉන්න ගොඩාක් ලොකු වෙලාවක් නැහැනේ. සමහරට දරුවෝ ඩේ කෑ අය, සමහර වෙට ගෙදර ගිහිල්ලා ආෆ්ටර් ස්කූල් ගිහිල්ලා ටියුෂන් හරි මොනවා හරි යනවානේ. ඒවට ගිහිල්ලා ගෙදරනකොට ඒගොල්ලන්ටත් මහන්සි. හැබැයි අර හම්බෙන පුංචි විනාඩි 5 හරි කතාවක් කතා කරන්න, එහෙම නැත්නම් ළමයත් එක්ක ඉඳගෙන කෑම ගන්න වෙලාවේ හරි ළමයත් එක්ක පොඩි ඉන්ටරැක්ෂන් එකක්, ළමයත් එක්ක අර සතුටු වෙන්න පොඩි දෙයක් මං හිතන්නේ අමාරු නැහැ අපිට හොයා ගන්න.
1: ඔව් සරි, මං හිතන්නේ ඇත්තටම අද කාලේ අර අපි තෑග්ගක් ළමයෙක්ට දෙනවට වඩා මං හිතනවා අද කාලේ දෙන්න පුළුවන් හොඳම දේ තමයි ළමයට කාලය, අවධානය, ආදරය. එතකොට එයත් එක්ක යාළුවෙක් විදියට ඉන්න, ඒ කියන්නේ ළමයින්ට දෙන ෂුවරන්ස් එක අපි යාළුවත් එක්ක ඉන්නවා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපිත් එක්ක බය නැතුව කතා කරන්න. මම හිතන්නේ ඕක තමයි මං හිතන්නේ අද කාලේ අපි යාළුවට තෑග්ගකට වඩා මං හිතන්නේ ළමයෙක්ට ලබා දෙනවා නම් අර තියෙන අසීමිත නිදහස සහ අසීමිත පොසිබිලිටීස් එක්ක ළමයෙක්ට හොඳ නරක කියන එක අද සමාජයේ ඉක්මනට හොඳ පැත්තත් නරක පැත්තත් ඉක්මනට ලබා ගන්න පුළුවන් අවශ්‍ය හැම ප්ලට්ෆෝම් එකක්ම අද අවේලබල්. ඉතින් අර අතේ අවේලබල් ඇත්තරම ස්මාර්ට් ෆෝන් එකක්ම. ඉතින් එතකොට ඉතින් අපිත් එයාලත් ඒ කොච්චර සමීප වෙනවද කියන එකෙන් අපිට පුළුවන් අර තරවටු නොකර එයාලව මුලින් ඉඳන් අන්න එක අපි අර මොකද්ද ගහ මොයරුවට පස්සේ අපි නවන්න හදනවට වඩා එයාලව ඒ පොඩි කාලේ ඉඳන් හරියට අපි කියන්නේ ග්‍රූම් කරලා ලස්සනට ඒ විදියට කරන්න පුළුවන් නම් මං හිතනවා ඉතාමත් වැඩිහිටියෝ විදියට අපිට එයාලව හොඳ තැනකට අර කලිනුත් කිව්වා වගේ අර හොඳ හොඳ ළමයෙක් විදියට ඉස්සරහට
0: වැඩදායි
1: ළමයෙක් විදියට.
0: ඔව් මං හිතන්නේ අර උදේෂන් අර ළමයෙක් හොඳ ළමයෙක් මේ රටට දයට බිහි කරන්න අපිට අර ලොකු වියදමක් ඕනේ නැහැ. අපිට ඇත්තටම ඕනේ පුංචි කාලයක් විතරයි. ඉතින් ඔයාලා කවුරු හරි මේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්න ඔබ මවෙක් මවක් පියක් එහෙම නැත්නම් ආච්චි හරි සීයා හරි එහෙම කවුරු හරි වැඩිහිටියෙක් වේ නම් මං හිතන්නේ ඔබේ අවට කවුරු හරි ළමයෙක් හරි වෙන කාගේ හරි ළමයෙක් ඔබ අවස ගැවසෙනවා නම් මං හිතන්නේ අර ඇත් එක විනාඩි පහක් කතා කරලා පොඩි සින්දුවක් කියලා කතාවක් කියලා හඳ හාමි පෙන්නලා ඉතින් මං
2: හිතන්නේ
0: ඔයාලත් ළමාලෝකෙට ගිහිල්ලා අර මේ පොඩි සතුටක් ගන්න එක තමයි මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපිට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක සහ අපි දෙන්න තිබ්බ
2: පණිවිඩේ.
0: ඔව්. ඉතින් මේ අද ඒකත් එක්ක මං හිතන්නේ අපි දැන් අන්තිම විනාඩි 5ට ලං වෙලා තියෙන්නේ. ඉතින් අද වැඩසටහන අහගෙන හිටපු ඔබටත් මේ ළමා දින වෙනුවෙන් අපේ ආදරණීය පුතාලා දුවලා මේ හැමෝටමත් අපි සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන ගමන් අපේ අන්තිම සින්දුවට යොමු වෙන්න තමයි යන්නේ. මේ සින්දුව ඇත්තටම ටිකක් හුරු පුරුදු සින්දුවක්. ඉතින් ඔයාලා ගෙදර ඉඳන් අහන් ඉන්නවනම් ඔයාලත් කැමති නම් කියන්න. ගෙදර පුංචි අය ඉන්නවනම් ඒගොල්ලොත් එක්කත් කියන්න. සමහර විට ඔයාලට හාව පයින්නත් පුළුවන් වෙයි. මේ අපේ හුරු පුරුදු හිංචි පිංචි හාවා.

අද පුංචි තාක්ෂණික දෝෂයකුත් අපිට අතින් ඉතින් අත අපිට වෙන සින්දුවකට අපේ සින්දුවෙන් පස්සේ අපි ගියා. ඉතින් අද දවසේ අපි අවසානයට ළඟා වෙලා තියෙනවා. ඉතින් අපි කලින් වැඩිහිටියන් දීපු පණිවිඩය වගේම මම කැමති අහන් ඉන්න ළමයින්ටත් පොඩි පණිවිඩයක් දෙන්න. ඔයාලා හැමෝම හරිම විශේෂයි, ඔයාලා හැමෝම හරිම වටිනවා. ඉතින් ඔයාලගේ ලොකු හීන තියෙනවා. ඉතින් ඔයාලා බය නැතුව ඉගෙන ගන්න, ඇති වෙන්න, සෙල්ලම් කරන්න, හොඳට හිනා වෙන්න, සහ ඔයාලා ඔයාලම වෙන්න. ඉතින් ඒ වගේ ඒ පණිවිඩෙත් හැමෝටම පොඩි අපේ අහන් ඉන්න පුංචි අසන්නන්ටත් මම මතක් කරනවා. ඉතින් අපි හිතනවාද අපිට පුළුවන් වුණා කියලා අසන්නන් ඉන්න සියලු දෙනාම යාලගේ ළමා කාලේ මතකයන් වලට අරගෙන යන්න. ඉතින් ඒ පණිවිඩෙත් එක්කම ඉතින් අද අපේ බදාදා යෝන් සැඳැල්ලෙන් අපි සමුගන්නා ඔබලා අසා සිට ඔබ සැමට සියලු දෙනාටම බොහොම ස්තුතියි.